105 MHz FM Rainbow තුමිය එකදත් කරියවල් සදාබහාර් කරියවීදී යකින ගයිකු යා බේරාග ෆිල්ම් කතිර් හෝ ආවාස් ආශා බොස්ලි අනි මොහොමඩ් රෆී හන්සෝ කල්‍යන් ජී අනන්ජි සංගීතකාර අනි ගීතකාර ආනන්ද බක්ෂි.